0: A clear and cool evening tonight with a low of 4. Tomorrow fine, a few showers developing in the afternoon, a high of 14 and a low of 4. Looking ahead to Wednesday, a mostly cloudy, possible showers with light winds, a high of 14.
1: Radio Hawke's Bay, covering the Bay on 104.7 FM, 1431 AM, and broadcasting across the world on www.radiohawkesbay.org.nz.
2: Otago Access Radio, me element horav, obavitagin enni, Sri Lankiya Geeta Shetri, Swarnamaya Dashakayan tula bihivu, Agraganya Geeta Nirmana Asurin, Lankiya Sanskrutiya desa ebi balana, obe matakayan avadhi karana, Sonduru Yamaya, Satsararava, Miyuru Geeta Avaliyai.
3: සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට සත් සරරාව මියුරු ගීතාවලිය සමග එකතු වෙන හරියටම රාත්‍රී 7 කණිසම වදින විටම ඉතින් මම එනවා ඔබගේ නිවසට මියුරුතුම ගී සමුච්චයක් රැගෙන හැබැයි අද තනියම නෙවෙයි තවත් සහෘදයෙකු සමග එතරම් නුහුරු නුපුරුදු සහෘදයෙක් නෙමෙයි හුරුපුරුදු සහෘදයෙක් විශේෂ හේතුවක් තිබෙනවා අද සහෘදයා මෙතැනට කැඳවාගෙන එහෙම නැත්නම් මෙතිරියට කැඳවාගෙන ඒමට මන්ද හරි අපූරු වැඩ හරි අපූරු වැඩක් කියන්නේ ඉතින් නිතර අපූරු වැඩ කරන කෙනෙක් ඉතින් ඇත්තටම ඔබ දන්නවා ලබන මාසයේ කියන්නේ සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසය ඉතින් තවත් ඔහුගේ කියන්නේ මේ සහෘදයාගේ සාහිත්‍ය කටයුත්තක් ඔහු ඉතාමත් සාමූහිකව කරන ඒ වගේම ඔහුගේම සාහිත්‍ය කටයුත්තකුත් සිදු වෙනවා. ඉතින් මේ දෙක ගැනම කතා කරන්නට තමයි අද අපි ඔහුව කැඳවාගෙන ආවේ මැදිරියට. ඔහු වෙන කවුරුත් නෙමෙයි අපි කවුරුත් හොඳින් දන්නා අඳුරන ඔබ කවුරුත් හොඳින් දන්නා අඳුරන හරිඳලා චන්ද්‍රසිරි මහතාණන් ඉතින් හරි නෑ ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔබව මැදිරියට
4: ආයුබෝවන් සුරංග
3: මේ විශේෂ වූ කටයුත්ත සාහිත්‍ය වෙනුවෙන් ඔබ විසින් කෙරෙන්නට යෙදුණු තවත් මෙහෙවරක් ගැන කතා කරන්නට ඒක තමයි අද අපේ බලාපොරොත්තු ඉතින් ඔහුගේම ගී කිහිපයක් සමගින් තමයි අද අප ඔබට සහෘදයාමය ගෙන එන්නේ සරසවි කවි සරණිය සිව්වන වෙලුම. ඉතින් මෙන්න මෙහෙම ආරාධනා පත්‍රයක් තියෙනවා. සහෘද ආරාධනයයි සරසවි කවි සරණේ සිව්වැනි වෙලුම කල එලි දැක්ම කවදද?
4: සැප්තැම්බර් 5.
3: සැප්තැම්බර් 5 වෙනිදා කියන්නේ සෙනසුරාදා කොහෙදද?
4: කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ මණ්ඩල ශාලාවෙති.
3: K3202 ශාලාව.
4: ඔව්.
3: සමාජ විද්‍යාපීඨ ගොඩනැගිල්ල K3 කැලණිය විශ්වවිද්‍යාලයේ උදෑසන
4: 9:00ට.
3: ඒ කියන්නේ කොතනද දැන් කැලණිය විශ්වවිද්‍යාලයට මෙහෙම ඇතුල් වෙලා නුවර පාරෙන් මෙහෙම කන්ද නැගලා යනකොට තියෙනවා තෙල් බැම්ම.
4: අන්න. තෙල් බැම්ම ඉස්සරහා තියෙනවා බණ්ඩාරනායක ශිෂ්‍ය නිවාසය.
3: ඒ කියන්නේ දකුණු අතපැත්තේ.
4: ඒක පහුවෙනකොටම තියෙනවා

0: දකුණටම හැරෙන්න ඒ පැත්තේ තමයි සමාජ විද්‍යාපීඨ ගොඩනැගිලි තියෙන්නේ ඔය පැත්තට අපි දැන්න ළමයි කියනවත් දන්නේ අපි යන කාලේ පැත්තට කිව්වේ පොල්වත්ත කියලා
1: හා
0: හා මොකද ඒ හරිය තනිකරම මේ පොල්ගස් එහෙම තීච්ච තනිත්ට